අතපසුයි විනාඩි 39ක් ගත වෙන මේ මොහොතේ ඔබ එක්ව සිටිනේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතවලියේ නොනවතින ගීය සමචයක් සමග ආත්මා ලියනගේ ගාන ශිල්පියාගේ

කඳු අතරේ බැඳී මීදුම් පටලසේ පියඹා යද්දී අපගේ යාලේ තැවුල් නිවාගමු නිම්තෙර නොබලා මිලාන වී යන අපගේ ආලේ. ඉතින් හරිම අපූරු සින්දුවක්, ඒ වගේම හරි අපූරු ගීත සමුච්චයක් එක දිගටම ඇහුවා ආත්මා ලියනගේ. ඉතින් තවත් ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ මේ 80 ගණන්වල බිහි වූ විශිෂ්ට ගායකයෙක් නරකයි කියලා අයින් කරන්න කිසිම ගීතයක් නැති. මේ දවස්වල ටිකක් මුහුණු පොතේ 80 ගණන්වල රැල්ලක් යනවා 80 ගණන්වල විදිහට ඇඳ පැළඳගෙන කට්ටිය. ඉතින් මේ ෆොටෝ හදලා 2090 2000 දශකවල, එහෙම නැත්නම් 2010 දශකවල පිරිසත් 80 ගණන්වල ෆොටෝ දාන. ඉතින් ඒ අතරේ 80 ගණන්වල හිටපු මෙන්න මේ ගීත මතක තියෙන සමහරුත් තමන්ගේ ඇත්තම රෝචාය රූප එහෙම නැත්නම් මේ ෆොටෝ දානවා. 80 ගණන්වල දවසක කියලා හරි අපූරු කවියක් ෂාරිකාගේ කවියක් උපුටා ගන්නවා නව ශ්‍රීලන්තයේ අහසයට. අපි WhatsApp පිටුවෙන් 80 ගණන්වල දවසක බොහෝ දුර ඉසව්වක සිට ආදරය මවෙත දෙන දඟකාර කොළුවාට සුවඳ කැවූ ලියුමක හංගාපු ආදරය ඉක්මනින්ම යවන්නයි ඕනේ උනේ මට. ඕනේ උනේම මට. ගේ පිටිපස්සේ ඉඳ ඔච්චම් කර දුවන සුදුදුඹුරු හාවාගෙන් ඇහුවා යවත හැකිද සුවඳ ලියුම. සුපුරුදු ඔච්චමට පැන පැන දිව්වේය කැරට් ගාලින් ලඳු කැරේට. රිදී පාටින් දිලෙන දොළ පාරට එබුනිමි මම සින්දු කියන රන්පාට මාළුවෙකු අත යවන්නට පෙම් හසුන. දෙන්නලු සැලලිහිනියකුට නොදන්නා කොදෙව්වක දැලක පැටලෙන්න බැලූ ඇයට. සැලලිහිනියෝ නුඹට හැකිද යවන්නට පෙම් පත කැලණියට ගොස් ඇවිත් රිදෙනවාලු තටු හරියට. අන්තිමට දැන්ඩේලියන් මල පෙම් හසුන නැතිවාට පුළුවන්ද. ඒ කටුකම් මුල මත රැඳෙන්නට සුසින්දින් නිදු හදවතකට. පාළු බව කියන්න දෙවැට දිගේ රතු රෝස පිපෙන බව කියන්න හාද්දකට සුසුම් දහසකුයි. තව කොච්චරක් දුරද බව අහන්න. ඉතින් මේ සුවඳ කැවූ හසුන් වල ආදරය ප්‍රකාශ කරලා යවපු අය තවමත් ඉන්නවා. ඉතින් ඔවුන්ට මතක ඇති ඒ සුන්දර අතීතය SMS මුහුණු පොත Facebook අන්තර්ජාලය ජංගම දුරකථන මේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන නොතිබුණු ඒ යුගය ආදරය ප්‍රකාශ කළේ සුවඳ කවන ලද හසුන් පත්වල ලියා. හරිම සුන්දර ඇති ඒ ආදරය ඔබ විඳි ඒ කාලයේ.

කාලය කෙමින් කෙමින් ගතවේගෙන යනවා හෙනම් ඉතින් සමුගෙන යන්නට වෙලාවත් ඇවිදිින් නිකමනෙමයි පොරොන්දුවක් පිට ලබන සතියෙත් හරියටම හතට ඔබේ නිවසට ගොඩවදින බලාපොරොත්තුවෙන් මෙවැනිම ගී සමුච්චයක් රැගෙන එතෙක් ඔබට සුබ සතියක් සුබ දවසක් ඒ වගේම අදට සුබ රාත්‍රියක්.

ඔබට නිතර නොඇසුණු ගීතයක් ඇසෙන යාමේ මම ඉතින් ඔබෙන් සමගෙන යන්නම් ඔබේ හිතවත් සුරංග දසනායක අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ.

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Supporting local content on ORFM Dunedin.
2: Petals and Pastries Afternoon Soiree is a spring event in support of those living with a brain tumour. Entertainment from mezzo-soprano Claire Barton and the Floriette Choir, floral arrangement demonstrations, a silent auction, raffles and delicious refreshments with all